0: 때그 푼이 예사가 니사가 이긴 로봇이 빵이 받아 되는 거 같아. 니기다. 왠지 디지스 놓고 니바사지 그 자디잖아. 다 도바메 돼 봐래. 공디게 반응이 그 푼두스. 니바사지 그 자디 제우 디스로 아니 그 유히 받아 그 고샹이 찍는 거 말해. 와 딘딘딜 윤두스 윤 유사거든이 이런 로봇이라 와 니는 로봇이 치르세딜 아니 틀어서 보면 봐도 된 거리스 딘딘인데 다 대답이지라 그냥 알았었더니 데니스 거리 나이도 봤더니 어 다들 치르세딜 나이 덤바지 거니 단도 자위 차니 나이 님바다 또 진 책임이라고 해 봐야 자 사실이 봐요
1: Tata chi jia simpa di na, bai jiong nung ching nying ching li kong, kam ki sum ta lo chi li cing shi. Xiao la mun tiu ngan cui li cing sing jia ga si xe.
0: Tane di zang lo chi li se dira ta dini xe ba si yana, ta dini ri. Ta dini tu, xe ta ka la ngan su na yi ga nong li na, ta na yi ni ba ga kong su du ni sung gu yor. Ta de ngan su sun ji ba ji tani, nja ji pa chi ha cong ma ga ta, yong ra gu lu na bu chi ri. Ta na yi ni ba. 콘서 데니게 교리 나인바 나인바 그 뒤비크다 데니게 바스 데니르다 데니스 인들 쇼단가 데 코나 니스 야나 뎀바 오다 데다 그 텐고 거기 바래 자이 찬이 즉 코랑 그 고안로보데 데 코나니다 야나 뎀비 텐고 거기 단 데가서 다티지가 순 디스로 쪼데 아 스디 벤지 지난 집이 그 용나노 쪼 간데질 거기 그랬어요 이거 강시라다 샤와지 시비치 아 아니 리데다 샤완이 듣고 오지비 된장 나보지 자라봐. 알아봐. 또 너나 리다 샤완이 듣고 탐을 해봤다. 이와 같은 해봤다. 된제고 그럼 된제로 이거더니 라딩이 나야되나 나이 님박 뒤비거든이 된제서요. 된들 된제서도 쪼대다. 랑고 오 된바 된바 된지 그래. 오 강 된바래서나 아니 샤위 예중 오 된바. 샤위 예중 오 된대기봐. 다 배짜기나 가서 뒤져 배지 간리기 하겠으나 왜든 차를 웨든 체르세야 돼 수대 벤체기야 배 배제되야 웨든 체르히 비가서 샤와든 체르 체르 샤완 체르히 비게 샤와때 가고 모르는 체르잖아 웨든 모르는 체르 체르와때 웨르 웨든 체르기마 체르와 딘디스 체르히 비게 샤와때다 세지고 웨든이는 너단 너스니 소소 가르드 메바레 다들 이한 제도 메바레 어 딘디스 체와데 가고 모 체르잖아 웨지 모르는 체르레스 드네 이게 앞에 자잖아 무티 부르타스 무디 부르타스 야나 무디 부스타다 뭐 가야 좀지 아니 롱게 치르세는 저 많이 봐 롱게 치니니 이거 조보라 따와 디가서 샤와데 강레스나 따와 따와데 강다세도 조보르타스 무디 저 많이 봐 롱게 조보 좀 오르다 그레스 어디나 조비 오르다 디가서 조보 너다 단너레세 세상에 말 따지도 강다 그레스나 조보르 따와 왜 내 답을 치르세 그래네 데니스 데인들 다 네 테라 아 드니 총미로로 체인지 개개인 좀 된초 초기 내가다 릭슨도 보지 예거를 달랑 아주 상기 당사진도 지치르세딜 열당 예닝오 지도 잡아서네 다 공디게비 그 웨든 체르세란다 아니 이게 아니 체르베서 그래서 나서 봐 대소 그 야비 베징은 하는 거서 메름 바르다 웨든 체르는 메름 바르다 너다 보는 소리 아니나 아니 열당 예닝은 오지도 잡아다 보세요 네 니바데 체르는 상고 오 데버트네 바세네 베나 두메데 저르 뚝매도 저르스 매도 저르스야디 샤와치지 저바레스 와 간저르스나 뚝데 매주 모르 저르바스 아 뚝데 매주 모르 저르바스 데 랑고 모데 바데바스 다데 마야 바가 베잖아 옌버르산 잘한다 아 드니 범바데 마타퍼 곰세야 아 범바데 강고 모로 곰세 데서 마타바 곰 아 디디스르 데다발 랑고 모데 바데바스네 다 이야 스마데 치르스나 아니 무제비게 민게데니 다 무제바게 치는 가서 잡도 쓰는다도 힘도 쓰는다도 치버도 쓰는다도 니버도 쓰는다도 아니 이야 가르스으로 다 하버도 쓰는다도 초도 쓰는다도 치셔를 쓰는다 다 된제 그 무제비게 지금 뭐 지어와 다 대소 그 대소야 아니 대니 인제 그래 배잖아 잡도 인조 히비가슬라 인조바데 가는 조스나 하정 조바야 나 잡도 인조 njubi chanda bodi tengdwa. Di indi zara rabdu siya dana, njog siya dana, nidan dana siya kaka tadi gada mebar. Tini pecha gina, hindu shi tabaran cunba yina, shi bada kani shi gisena, hindu shi ba. Ko chanda bodi tengdwa. Digi nama nama bodi tengdwa. Di gazila, hindu siya dana, shi siya dana, chibar dana, nga zu, shi ji mebat zonra bo chadiyo ri. Tini pecha gina, chobdan zi siya. Tini indi da, nidabili mzibi giyang minga, dini dana yos. Tendila, yeda yin mo chit to batem kitenita, rang mo dembatem kitenita, mazepi mekitenita, bas in ri, tenitela, zavichani, any rixan rabuchi, shigure, tendilta, dodon rabuchi shigabayena, teni, shawi, yelts and arena, litia, shawan in the children, any tadi to get them a mochi big tangent on upon the riji. Tandalang on social dunkal, pechagana, teni, tamurun rosen, tamurun rosen. Ani talji yersana yana nyopur dis ati yudis shawati ge ngansul na yana shawati ge namjer shawati ge chul laso ba deso de teyon bi gas la ani chirejna ko denyi de ko ngo tade de gad me bata ngo chip ge denje na bo chanu ko wa da denje ge ris ge ba deso somal da denyi is ge wa denyi is wa da de chirse de da denyi ko ro ngar sun do de ji wa hina denje ji
2: 金居采满满的听金的乐平采满小居接近的接近采满级别龙金的新金采满南了各顿下这只拉桑五米七得里从这里写中间切据金大家可以用老别餐的选择新给本位西松波这内地唱了一级的车里是的了
0: 아니 다 체크해 봤어요. 다 체크한들라 저단가 가용 가기가 놓았더니 샤와거든이 뒤집이가 라벤서 그래. 아 뒤집아. 저때 체급스 안데 체당 감이 되지 봐 차디요리. 된 뒤세도 된 거. 배전에 치세 님바이 체 얘네 치세 님비 급스 치세 님비 뒤세 안데 계속 된지 봐. 체급 뒤세 안 돼서. 대인들서 라린 대저니 아니 샤와 강시 시비가 아니 얘나 뒤 샤와 강시거든이 뒤에 또 땡겨지네 뒤집이 땡겨지는 제비거든 라딘데라 아니 체크스 너 뒤집이 땡겨지는 제비 라딘데라 체크스요 대인들 다 체크하는 건 소식당 가는 건 소비지 권이야 망보지 야요 바로 와 아 배차기는 네 가서 배 배다데 모나 보지 잡아이나 아 아니 약간 뒤스 아 되게 매도 예다 되네 매도 예비게 샤와데 야나 매도 예비게 뒤에 강행스들은 약간 뒤요 봐 어디인데 뒤스 예비게 쓰다데가 매도 예비게 뒤에 땡겨라 아 대 대인으로 다 늦갔을라 안서 미사 그 책에 갔을라 다 사히 조기 지치를 있어요. 아니 샤디스 아지 샤위 그 뒤스 아지 지 라디스나 모두 연아 책에 있나 인기 미지 코로 지치 랑가 나나 아드니 뒤치 주 미데 아 튕기비 니바 에요스나 땡 니바 넘누스 마도 안서 뭐지야 그 베지 경우 있을 다 인기 미지 책에 해놨고 뒤신 아 땡비겠더니 아 지진이 땡기비 존라 보지 산업동 그랬대 다 땡 니바 넘누스 Pena kandu yore se dili ta, nda nadak kasar ta mambuchi yungudu. Pena nrenpo lepa na jakul ta. Nrenpo lepa na jakul ta. Ta nrenpo lepa na jakul hibi kasar la, shawa kaang reza na ani jako warse. Nrenpo lepa na jako hibi kasar la, jako wiki tuyita nangji kasar la jako warse na nrenpo lepi ki tuyisa. Di kasar la nrenpo lepa na hibi ki nadak te, tse dan kap tuyite so tenchi parindu wa. Nrenpo lepi tse jakul, nrenpo lepi kap jakul, nrenpo lepi tuy jakul. David Kasla, Anin Jacobi did it angry. Jede went and Degonola, Jimbo Lepana Jaco, he be Justin Degonola, Anni, do you crown them, but do you see you mean? Then but you sound in your mind, Jimbo in and let's say under Anni Jaco, this is something also, did you mean Marwa? Then he a petagina Lonze Joey Datoana, Lomazo, Sherjukta. Lonze Joey Datoana, Lomazo, Sherjukta. David Shawa Gardena, Anni Jupa, Junke Shaba possesses an Lomazo. 是吧 Roma to Jupiter to see the nouns, and Lonzin to be Daton and us, then Lonzin to be Daton and I, he became Lonzin to be Daton at the church, and Roma's a shirt Jupiter to sit. When I don't deem on a church and Missa to sit, same meet it, tell Marie, Tolda, Tonwa, Roma to show Jews and the Sumaga, Chesina, and it is it, Mimarwa. Then he came up in a Gesha de Tubana, Gani Passageta. Gesha de Tubana, Gani Passageta. Shall the church and Annie, and Passageta. Gani passageba kitui de nare se dila o kecha tende ji tupi kasala ane ko gani passageba res. Tiwi disal kecha de tupi tse gani passage, kecha de tupi kap gani passage, kecha de tupi dui gani passageba. Tiwi de kasala nara de so choma de ane tse dan kap dan dui la so pa dona dui sa ji ji dha se na mandu yana tseke sa ji ji dha langan so pa ji ga pa ina ane tuen dati ji ba ji yung rabo cha de pa se. 딘데인디르 니카살타 도도노브 히지디 체레세디르 샤디스 아지지 라데인사나 만두 야나 체게 뜀비글 라데인나 Tini ko tsujo korango nona, ani ngibar to, tini duze ju minten gibi ngiba mandus, to chamares. Tini tisa shawa la soba, tendeg, ani yang, tisa yamba tende yoris. Pecha na kondo chong, njembo lepa na chakolu hibika sana, nada da jawa tela tini, ani njembo lepa hibika ji, lepa to chere sana, ani chakolu ki dil kondro gandua. Oda tendeg nga suya pari ezi ari, oda to chere se dilo, tsega ju kore. Ta yen yang, yang xie ji ji chindu se dilo, shetan ka la nga su, tsega se ande, kondo na yin nyingba, nansi tenye xeba na yin, tenye de na yin nyingba kondso deba na yin, tsega te yang, ani nga ru sonde gara se kuru, ta na yin, dunba ju kongsa nganso dugiyori awa tsakya di cheri sidiri nganso nanyi dunba kongsa dugiyori tenyi dira ta tsakya di nganso nanyi dunba kongsa dugiyori yang tela nganso kipa riji ki tela gaba mambu zegiyori tsakya di nganso nanyi karasay gurgundi nanyi dunba kongsa dina nriga mundus tenyi da nanyi niba kongsa dina nriga mundus jenze cheri zina tenyi koranga tsa koronu maa tenyi dila lida chera tenyi da tenyi tsakya lada yin sini tenyi abu di cheri sidiri soso soso suma maa to jikong jisun do ata shi sherang jaga gudun su mundus tenyi ma yinza tsakab tang, ane tenye di chere se dil, nyingba da, chik dhomba ka, ane nansi, yana ki sherag zon rabashi, ane rik mandu sen, dil gapa tongi nga ruto mambu yore. Ta wenja ta yu pachiwa tsoma kano na, ane tenye di nai nyingba kongsa dhoba tang, tenye tsakab di nai dhomba kongsa dhoki yore. Tenye ta tsakab di nai dhomba kongsa dhoyong dila, di kasa lang ansu karizu ku san rongji chi chindu ku se dila, shi tang ka lu, ane yung chenpo de songo na, ane nai dhomba dila, nansi ke, ane di je dhamba tang, jinsen je dhamba tang, teni je dhamba se ni, shatang ke yawa san rabo je nere, gagi bizon rabo sungge yore, di je dhamba, jinsen je dhamba, teni je dhamba se ni. Teni di lo, ta yon chenpo kuwa da yer na, ane nae dhamba yin na, yinji minji, teni teni se na mo du, nae dhamba negi de yon gibi chapa mandu, dhamba tala chewe zan di je dhamba yin duus, jinsen je dhamba yin duus. Tende yin di lo, wé zhá xì zhá dáng ngán zhó mong chí yá chí kí chí rí sè dí lé wó dèmbá yín ná ná yín téni yín bí chá bá dáng téni yín ná dèmbá yín bí chá bá dó ná dèmbá dáng téni yín dí yín chá nyam gí zhóng rá bú chí xé gí yó rí tá dé xí ní ngán zhó tén ché kí tó ní yín ní má rá zhóng yá bá kí tén sén jí bán zhá bá tá há chá gí mong bó rí tá pá chá yá zhóng bá tén rí rí tá tén ché chí lá téni yín ní ngán zhó yó rá gán rí zhí yóng gí yó rí sè dí lé tá ná yín shawa teni majiba jige kiriis, pechaya na teni de me yue tabar. Wenja tseka jikasi la shawa shasi de tengi yoriis, shawa kanki shibi ki dhuti tengi yorwa, pechaya na mribu lepa na jakolu hibi kasi, jakolu hibi ki kolte shawa. Teni dira ta, jiga chani na ye dhamba ye na, ane shawa teni majiba jige dhuis, wenja tseka jikasi la shasi de tengi du shawa tengi yoriis. Tēngi dhāl tā dēmbā tē, tsēkē tē nāi dēmbā jī khōnsu dēnā, ānē zāñi nā kōn rīgā mā ndū, tēngi bārū lā tā ngān tē chēmbū jī ngā ndū, wā tā tēngi kā chērī sē tē ngā tsō nā yā, nyō rā jī, tōpā rā bō jī, tēngi yō rī. Tēngi dhāl tā, nē kā sā rā kē jī tē chērī sē tē, dēmbī nā sē tsēkē sē ānē, tsā yī chā nī, gōndō nā ngē shī nī tā, yōng chēmbū gōndō nā dēmbā tē lā, dī jī dēmbā tā, jīn sē jī dēmbā tā, tēngi jī dēmbā, sū yō rā, sū yō bā gā nā nī, dāmbā tēki nāni nāsi tī kāngā sē tīli, anī tsakā tē tsōchīyā chērī sē tīli, anī tī jī dāmbā tē rīs. Tī jī dāmbā, dāmbā kā nāsi, anī tī tēmbī kī dāmbā tē rīs. Tāla ngā rūsū kuwā jī yā na, anī mī sē kītā, sānā tōngsā yō tī bī kī zōn rā bō jī. Tēn rī kī chērī sā pāsā ngā nā rā mō tē, rāng yū kī sā rā bō tē rī jindū, sē tā bā tā rā jindū sā. Tēn rī yīndi lā, nī kā sā lā, anī kā rī zō yī gu rā o dhidi dhengbi ibi ki dhengdhengi ta nai jiris o ta dhachirisi na ta tsaka jikolin dhengdhengi dhili ta gondol ta laden ju nai nyingba ta nai yibba ta dhengyu tsaka o ta dhesu jikolil ta yang dhotsi ji nganzu zazayi gisa dhotsi dhotsi dhoba yosa dhesu kolil sahi chi shiba yin ta tanjuli nganzu heji chi chindu se dhili ta nyingba yin nara yibba yin nara o dhini nai dhamba yin nara dhetsu la ani ka mabulu nganzu gata java dhini yoris gatsi java pera na nāi nīpa lā lāsār sōng dāpa nīn sō māyī na tēlā gāsī jēnā lāsār mā sōng nāi yīpa lā jū tēpār lō zhōng xī na tēlā gāsī jēnā jū tēpār lō zhōng mā xī dāpa tēnī tīng tō mē yuē dāpa lā gātā jēnā tīng tō mē mē dāpa tēnī tēnī lā yīnā jēnā jē zāng tō njir dāpa jē yā tō njir jē sār tō njir dāpa nīnā nā jē zāng tō mā njir tēnī pē jēnā bē yī tō yir dāpa tēnī rā bē yī tō yir dāpa nīn sō māyī na bē yī tō mā yir dāpa tā tēn rē kā 아니 나이 소소라 체리세디르고 디가지 라데니 나이 소소라 아니 가다가 체리잖아 가치디잖아 아니 체리잖아 나이 대단데 인가 means 달당가 저 좋아하는 거지 그래 다 될라 체리 키바리지 그때 나이 니스 양게던데 양두 양게던데 양두 왜자 다 망체와를 체리세디르 다 대소 좀 나네지 차니 되나 아니 나이 소소지 되니 고네다 뭐든 바랜두 Pena, ngaso nai nimba yana zu cha chiri zidili, ani shawa kanyi shibi yil de zu dengi rwa. Yana yil kanyi rwa xina, yana yil kanyi rwa xira shaa shiba de dengi rwa. Nga hasar masung shibi kasila, da shaa shiyo ma rwa. Masung sewe dizili, sumi shaa di shiyo ma rwa. Tien indili, ta te tabi gara zay gurgo, ko nai susu ju go, nandun ki chani gongji peji de su, nandun ki chani nai susu ju go denda yari yungi kasila, ani nai susu ju go denda mchang yana, mdeng ba yin zang, Ani, nai te da te, ni maiz, pe na lhasa maso xeba de, nai nima ngi maiz. Ju treba lojo maji xeba de, nai dima ngi maiz. Ti nima me xeba de, nai dima ngi maiz. Wen jata te su chere zina, chika naba ga chani. Chika naba ga chani. Chika nanjo ga toni pa ti ya bayi na. Ani chere zina, lhasa maso xeba de, lhasa song si. Ju treba lojo maji xeba de, ju treba lojo xe tab. Nona, chika naba ga chani ti bayi na. Nai te da haja ngam chumpa, yana chanda bayo res. Dēmī tīsara cīk nāmbā gā chāni nāyā tētā tēlā chān rāwāng cūmbī chāni āni chērī sē tīlā o nāyā tētā tē cāmbō wāngas yāna nāyā tētā tē jīntuān bāyīs yā sē nē, āni ngā zō kī nāmbā yā bāyīna āni ngā wā chē mō mēdī bī zō rāb bē nā lhāsā rā sōng hī bī kā jī rā rā tē tēnē lā tēnē nāyā nī bā ngī yīns lhāsā rā mā sōng hī bī kā jī rā rā tē āni lā tēnē nāyā nī bā ngī māyīns tē nāyā nī bā Zambuwa, yana nai nipa jintanpa, jintanpa da zambuwa segi bi jansi chere zana, ko tsiga naba ga chani, tsiga nanja ga chani, nai nipa da tsumpa, tamba, jitsi tamba yinpa yinza, ta teta bala chere nai jintanpa zani. Ota kipa mambu chiga te yegiyori, dimi tila nda nganso chere zani, dosji ki lamba yina, ane dewan rabu chiyori isi. Dian rabu chiyori isi. Ta wincha shera chere zani, yana tseka jika sila, ta tseka tela nga rudu jintanpa me zani, tani songyori. Be cha yana, Xiupa chitse dambar mali lang se na tata nganzu shetan kala mali long xa di shibik tini di tengu yorwa di kari se dili ane chitse dambar yinpa. Ta meja chitse dambar mali malang xibika se la shawa kanji di tiki kasi shawa kanji majiba tenpa yinza di tabidi chere shetan kala nganzu tseka yana njiga yori yis. Ko di se to ko tengu yorwa yinza tseka yana njiga yori yis nganzu kipa richi ki chere se na misa ka tseka tela ane jintanpa se ni jima yani. Tsumate ta tsika nini bari yagyore. Ta yen ten mayen batay kondi xeba nangye, nai nige dhamba teso la, gada tesu jangu tesu la, ani kamambo la cherisena. Ani koran, tini ngi mayen ba, tini zambo wa, yana takwa, yana jintan ba, oda tere chandro kore isi. Zambo wa, tini jintan ba, tere chandro kore isi yagyore. Jintan ba chandro kore isi yagyore. Tini indila ta, nai nige, tini dhamba, tini nimbi nangzin tenye, dimi nansi tsake, ta teso ju kora nga su saki cha jite, ta teni renda chi yin. Tendil ta tedan ju yuki chua, ani sun jabu chi, teni ma kudi shi chi yin, tendil nabal hin chi ka, ta teso ju kone, yang saki chi nang tena ya kuyo sari. Ani tambo di chiri zina, penbo chela yung duks, teni penbo chela yukchen duks, tendil yung duk siya nida, yukchen duk siya. Ta ndani ka teni lada te, Ani nai kaanla yaas, nai kaanla yaas, bimbo chila yundub tam bimbo chila yujandubs ya, nani ka lara tera chepa kandajio saris, di kola samu ki taat na. Tene nyingba da chiri isa dilo, tene goza na chus, kaya da chakio uchi, goza na chus. Goza na chu hibi ka jina nada te, ani nai la ngizu na riga mandris, kada nai jina ngizu na, tene nai kaanris. Te chiri zina, tuwa nyingba shi. Tuwa samba da chiri isa na, Nāntu njorwaan nā kāpar leptab. Ndi kāji nātate, nāntu njorwaan nā kāpar lekibi kāji nātate, tseka yīna mīns. Ota yīna yīngibi jinsayt kānda chiris. Sani yīni yīrtuwa, tani ndosan jikola, ani sāngyīri torushī sani xiojita yīn. Ani tere tīsik jīnbi lhoti ji tsantanaan yāji yīn. Ani lhonti jīma nāna ngā tsō yāngshan jari yōng, trahi dili.
2: Lēn 大家好